අදටති වේදනා කඳුල පිසලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින්

0: මෙතරින් එතරට වසන්තයේ පෑ දේදුන්නක් දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදාය සමග සංවාදයකි.
1: A process which began 35 years ago is reversed. The South Indian influence on Sinhala film music is challenged by a Sri Lankan who conducts a South Indian orchestra. A rainbow appears, spanning the two eras.

පුංචි කාලයයි පුතේ ඔබේ පාසල් පොත් පිටු අතරේ සුවඳින් ගෙන යනවා කොහෙදෝ මා මගේ සිත මට රහසින්.

0: ඉතින් මට කියන්න දෙනවයි. එයත් පටන් ගත්තනේ.
1: එනයිටි කියන එක ඇත්තේ.
0: රජෙක් හිටියා එක මත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා.
1: රජෙක් හිටියා එක මත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා.
0: හොඳයි, මොකද්ද උනේ?

0: ඉන්නම බොරු කියන්න එපා. ආයෙත් මුලේ ඉඳලා හරියට කියමු.
1: ආ හොඳයි එන පටන් ගමු.
2: රජ කිතිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා.
1: ආන්න හරි. ඊළඟට මොකද වුනේ?

0: මගේ පොතේ පොඩ්ඩක් වෙනස්.
1: මොකක්ද තියෙන වෙනස?
0: මහමග අයිනේ තුගී පැලක සිටි අසරණ මහලු ළඳක්.
1: මේ ඔය පොත ගෙදර තියෙද්දී කියනවා නම් මොකක් හරි එකක් කියමු.
0: හොඳයි. අපි එකතු වෙලා දැන්
2: කියමුද එහෙනම් එකම කතන්දරයක්.
0: හොඳයි, ඉතින් පටන් ගමුකෝ.
2: රජෙක් හිටියා එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා.
1: දැන් තියෙන හැටියට පටන් ගමු.
0: හොඳයි, ඉතුරු ටික පස්සේ හදාගමු.

චිත්‍රාවට පාරකාපලයි මාමාවරුණට එබැවි නෑලා එක් ටැම්ගේකට චිත්තරාජයද වී මුර සේවෙට.

රජබෙල පතකට බඳින්න සේතුව අනු රජ පවනේ නගන්න කේතුව සැඟව සිටි ඒ යක්ලේ ධාතුව විපතක් නොතේන විපතක් නොතේ රජයා හේතුව.